අම්මට අපි වැල්ලේලයි මි දෙකන් ආත් සල්ලම් මිට සහයාන අත්තේ ලවච්චාව කරන්නම් ඉලගි ලෞට උට්ටවට සක්සෝගයා නස් නිලවච්චාව කනම් නවුන්නි පියෝලය පේනෙක් පටහ සිලලරි ගුණාවම සිලලරගයාන බලුණට මානිකි වල්ලමෙන් අම්ම කෙචන් මෙනිට සංනාත් අම්මාලුටලෝ තුන් අසුලාමිකිත්සි Do say examine.